0: දිවෙහි නායක.
1: නායකක් වහ.
2: නවයි.
3: अखियां सोनी तेरी मेरे वल हुण तक दी नहीं।

ගඩි මිහාර ගර ගඩි ඉෆනර් මිනිට් ෆන්සාස් හැසිකුන් තෙරි ගහමනි මි ගඩිග කුරිය මිදනී එහුන් තෙරින්ගේ හෝවු මිශෝ ශෝයකු මියදු කුරිය මිදනී අස්ස දෙන් ගෑගණක හම නිමුමකස් වර ගෑ වෙෆ මිවනි එහ නමවෙස් හම ශෝග අඩුවහලම් බේනුන් ලව එක්කමග වියස් නූනි හස ෆරතක දෙන් බේනුවා මෙසජෙන් ගොත සම එෆුර්ස තෙබයි මිහා හිස්සාපුන් එහුන් තෙරියගේ මෙසජ කායකො කුරිය දාන ಜಹಾಲ ದೀವ ಸಾಧಾ ಮಿಜಾಜ್ ಮಿಲವ ಮೀವರ ರೀತಿ ಲವೆ ಮಿಯದು ಮಿಲವ ಅಡುಯುವುಂ ಫಹುಂ ಹಮ ಬೊಲು ಮಿಲವ ನುಗುಸ್ಕೆ ಮಿಯುಡೆನಿ ಅಬದು ಕಿಯಾಲೆವೆ ಎಬ ಮಿಲವ ಮಿಯದು ವರಂ ಹಾಸಕೊ ಮಿಗಡೀಗ ಅಡುವ ಹಂತಿಬಿ ಎಮ್ಮೆನ್ನ ಎಹೆಂ ವೀಮ ಮಿಲವ ಅಡುಯುವುಂ ಫಹುಂ ಹಮ ಅಬದು ಕಿಯಾಲೆವೆ ವಾಹಕ ಮಿಯುತಿ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲಾಫ ಲಸ್ನುಕೊ ಹಿಂಗ ಮಿಲವಯಕೊ ಕುರಿಯ ದಮ ಎಹೆಂ ವೀಮ ಮಿಹಾಸ ಲವಯಕೊ ಮಿಹಾಸಾಬುಂ ಕೊರಿಯತ್ತಾಳು.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM නොමදිහ එක මෙගහර්ට්ස්
1: මිජහුණිය කන්තක ලාහිකන් මෙතනු එම ඉංචි විස්කුරියක ජස්සාදවක නිවරු නොකුරියයා මීම් පිකපේ විස්කුරියක නුජයන්
2: එක්ස්කියස් තංකොල තක්කෆානන්ත
1: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න්න
2: අහරගේගේ දුරුමතීගේ තියනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහනගිය වදවේනි
1: එහන්ත සොරි
2: දැල්ලා සමා ತಿತಾ ಇಂದೆಗೆ ಕೋಚೆತ್ತ ಕಿಯವೇನಿ ಬೇರುಂಗೆ ಮೈವೆ ಅಡುಫಗ್ಗಂಡು ಲಾಹಿಕೆನ್ನು ಕಿಯವಾಕ
3: ಮಮ್ಮ ವಕಿ ಮಚ್ಚಂಗೆರಿಯಸ್ ಕಿಯವೇತ ಜಹಿಗೆನ್ ಹುರಿಗೆನ್ ಲವಜಹ ಶೋಕುಳೆ ಅಡುನು ಎಹೆನ್ ಅಡೆನ್ನೀವೆ ಅದಿ ಎಗೆ ಮತೀಬಹದ ಅಡುಫಗ್ಗಂಡ ಹೆದಿ ಬೊಲುಗರಿ ಸಾಯಬ
2: ದೆನ್ ಕಿ ಕುರಾನಿ ದರ್ಫುಳ ಎಹೇಲಿ ಕುಡಮಿಹ ಇರುಕೊಳೆ ನುವಾಣ ನಿಂದವಾ ಫಮಿನ್ಕುಮೆಲಿ ಸಿಹಾರಯ ಅದಿ ನೀವುಳುನಿ ಏನ ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
4: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ಕೆ ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿನ್ಮಾ ಅದಾ ಕುರುಬಾ

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: මදාෆිල්ම්මගෙන කිහාවර්කතුව හැෆිනම ජවාපකි වර රඟලගැටය
2: ඊන කුන්දිරි උලේනි කලායනුලා මිහිතුගාවිින්දු කදේ නිශානන්න
1: එම කමුදාෆිල්මගේ එමෙ හාසකමකි කොබෑතුව හැෆිනම ජවාපකි ෆිල්ම්ගේ හූරි හා කමවෙස්
3: ඒ චුට්කි සඳූකිකිම තුන්කයා ජනු රමේෂ් බබු
1: එම කම්දාෆිල්ම්මන්ගේ මින්වරු බනාලන් ටෙස්ටක තයර්තව හැෆිනම කොබ ජවාපකි
4: හේවල්ලා තයියා
5: දෙහා සබිස් වනහරු දිවිහිෙතමුගෙන ස්තෙන
6: මූවී මූ
1: එම කමුදක් මෙගේ මෙවර බදාලුම දිවිහිෙන් ගැටීමු මිසූ හරිතයි අර තියබෙ ෆරුන්තයි යාර්තෝ
6: මූවී මූ

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත හැගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා.

කොම්ම හප්තා කිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ අමයකනි නෝදි හැකෙන් මෙග හට් දිවහි එෆෙමු ගන්නේ දේක් ජවන්නේ දේක් මැන්නේ අගල ගන්නේ දේක් අකිසේ කුමත්ත

0: best. Do your thing, honey. Tea time request.
1: නුවදී එක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: දොම්ෆත් ගෙස් මල්කුමකි අහරමෙන්ගේ දරිමම්ගේ සිංහතව සසර් කුරාකම ෆිරිහනුගේ දරිමම්ගේ සිංහත කුරා අසර්තක බලාරු දරි නොලිබුන් කහලකන්තත ඒකන් එගොත දිමාවන් ජෙහෙසෝබකි දොම්ෆත් ගෙස් මල්කුමකි ෆිරිහනුගේ දරි ෆනි නොනි ස්පාම් කවුන්ටුගේ මෙම්බරු දක්කුරාකම আদি ස්පාම්ගේ ෆෙම්වරු නොනි ක්වොලිටි දක්කුරාකම එම ස්පාම්ගේ මෙම්බරු දවෙෆා ඒගේ ෆෙම්වරු දම් වෙජ්ජ කම් ගොඤ්ඤා දරිමම්ං අසර් කුරුමකි ගහකම හැම එගොත දොම්ෆත් ගෙස් මල්කුමකි අංහෙනුනවස් දරිම මුගේ මස්සත කුරිමතුම්ගේ ෆුරසත් ඉතුරු කුරාකම කම නිරසතකම් ෆෙන්නගේ බහුරේ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: එල් නවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

0: version 2.0.
1: FM මෙගඩිග කුරියම් මිගෙන්ද version 2.0 මේ ෂෝක දෙම් මිහිමනාලනි ලික්කේජෝ හත්තුජේ මීලව මේ ලවයකි නවාර්ස්තේක ෆස්තොලස් අවවනාහරුණු කුින් හින්දි ෆිල්ම් කන්‍යාදාන්ගේ වරම් මෂූර් ලෝබීගේ ලවය ලික්කේජෝ